වඩාගත අධි විදාළුවේ යූසුග ෆානග මච්චන් අහුරෙන් කුරා හිතාමැක්ග බොඩුකමායි. අධි හිතාමෑග සබබුන් එකලේග ෆානුග ලෝෆුළු හුදුවගෙන් දියේ. ෆහ එකලේග ෆානී හිතාම ෆාලු නුකරබා හිෆහට්ටවා බේකලෙකේ.

තියබෑ මිහුන්නන් නේගිති බිහාල් යුසුගෙ ෆානශායි එකලේක් ෆානුගෙ අහාය තිය බෑමිහුන් කුරිකන්ත තිය බෑමිහුන් දෙන තිබීමහෙයේ.

අදි එ කුරවානට්ටක කලේග ෆානු එවරංග කිබෙන් උජූරයකං එදිවඩෙන් නුගන්නවමේ ආලම්තක හඳාංකොද්දිනම කම්ගා මෙනුවී එ කුරවාන්නුවේ.

තිමංකලේ ගෆානුගේ මගේ තිමංකලේග ෆානයි තිමංකලේග ෆානත් තබාවි මීහුම් අල්ලෝහගේ ෆරාත ගොවාලවනී අලිවිගෙන් වා දලීලා එකුගයි අදි අල්ලෝහගේ හොස්තාහිරුවන්ත කමයි අදි ශරීකු කුරා මීහුගේ තෙරින් තිමංකලේග ෆානු නුවමේ.

අධි කලේගෆානුගේ කුරුම්වෙස් රත්තවග අහුළුවරින්ගේ තෙරෙන් එ බයකත් තිමන් රස් කලාංග වහයි ඉවවා රසූලු කමායගෙන් ෆිරහෙනුම් මෙනුවී නුපනුවමෙ ෆහෙ බිම්ගා දතුරු ෆතුරුකෝ එවරෙන්ගේ කුරින් උළුණු මීහුන්ගේ නිමුම් වී කොම් ෆදයකුම්කං එවරෙන් නුබලනී හියේ. අදි හම කශවරුම් තපවාවිරුයි මීහුන්න ආහරතුගේ ගෝති හෙවකම් බොඩේ ෆහෙ තිය බෑ මීහුන්නක නුවිශ්නේ හියේ.

බොඩුවෙ ජොමදදාාදෙන් නුවත මරුවෙෆාවා මීහුන්ගේ තෙරෙෙන් හිමෙනි ජොමදදාාදෙන් යූසුගෆානු මතින් හඳුමකුරබුම්ගා කලේගෆානු ෆිලාවඩා නුගන්නවමුවේ.

අදි එ කුරවානට්ටක කලේග ෆානු එවරංග කිබෙන් උජූරයකම් ඉදිවඩෙන් නුගන්නවමේ ආලම්තක හඳාංකොද්දිනමකම්ගා මෙනුවී එ කුරවාන්නුවේ.

උඩුතකායි බිම්ගා වා හිකිතකු තෙරෙන් එවුරෙන්න ෆෙනි කුරිමතුවා අදි එහෙකිතකුන් එවුරෙන් එක්කි භාවේ එයාමෙදු ෆිකුරුණුකුරා කිතක් කිතන් හැකිවේ හියේ.

මංකලේ ගුෆානුගේ මගේ තිමංකලේ ගුෆානායි තිමංකලේ ගුෆාන තබාවි මීහුන් අල්ලාහගේ ෆරාත ගෝලවනි අලිවිගින් වා දලීලා එකුගේ අදි අල්ලාහගේ හුස්තාහිරවන්ත කමායි අදි ශරීකු කුරා මීහුගේ තෙරින් තිමංකලේ ගුෆානු නුවමේ.

අධි කලේග ෆානුග කුරුම් වෙස් රත්තවග අහුල්වරින්ගේ තෙරෙන් එබයකත් තිමන් රස් කලාංග වහයි ඉවවා රසූලු කමායගෙන් ෆිරහෙනුම් මෙනුවී නුපනුවමෙ ෆහෙ බිම්ගා දතුරු ෆතුරුකෝ එවරෙන්ගේ කුරින් උළුණු මීහුන්ගේ නිමුම් වී කොම් ෆදයකුන්කන් එවරෙන් නුබලනී හියේ. අදි හම කශවරුම් තපවාවිරුවේ මීහුන්න ආහරතුගේ ගෝති හෙවකම් බොඩේ ෆහෙ තිය බෑ මීහුන්නක නොවිස්නේ හියේ.

0: මේ බන්ධිමේ දත්තමෙන් කුඩරුස්සුර ෆශයගෙන් සමවරක් ගිනෑන් අඩුවේ බංච ගෙනෆර කුඩකුතිින් මසලස් නොගෙන් ගොලයරු හෙකුදින් රුස්සම් මේ බන්ධි කියාවලනින්ග දෙහෙම හිඟද වාකවාකයද්ද තයර්ත
1: ලප
0: එහෙම මවාක නිම්මා දන්ගේ අයිනේ මිජහනීම පහු බෑරයා මෙදග ප්‍රග්‍රම්ග අයිනීමේ නිය එස්සාහරක ජංගයක බොලලකා දූ්‍යෙන් ඔොළනු එ ජංගලීගේ වර දුරුක ඔන්න හිසාබෙක්ග කෝරෙන් ඔය මේකම් බොලලකන්නේගෙ එද්දෝකුම බොලා වර බොඩක් කාහික්කෑගේ බොලා හිඟමුන් හිඟමුන් දනිකො කෝරු ෆෙනුන් බොලා එකෝරුම් වර ගින ෆෙම්බුයි ෆෙම්බුයිමුන් බොලලුගේ බඩු වර බොඩෝ එච්ච බඩු මා බොඩුමුන් එසරුගේ බඩත් තදවාන් ෆශෑෆි ඩ තදවාවරුන් එතා කෑරෙග හොරි හෙක්ග බොලා උෂ්ෂෝයි දෙකින වානි ගා මෙවා කනිම්මාල දෙම්වා ගොතකා එක්කෝ ඒග ෆහුම් බොලා බොලලුගේ බඩු
1: ෆඩ
0: හිතාම වෙරි ගොතක මියදුගේ වාහක මිනිමි ගැන්දියද ඕකේ එබත්ත නිම්මාං කෝරින් අඩු හන්තිපි කුදින්න දෙන හදියයි
1: ලප්පා
0: කොන් හදියා මෙති මෙති
1: ඩෑවර
0: ඩෑවර අවක් කියා

0: recuerden que Baguicha.
1: එන් හා සතර සේක 49 kHz medium wave 89 MHz FM band
2: දිවහිරාජ්‍යයේ අඩෝ

0: කීරිත කොරුවානකි එම්ම මතිවරිෆයි
1: එපතුගවා බයෙන් ආයත්තක සූරැත්ත බාබාලෙද්දී තපාත් හාදිසාතක සබප්තක ගොඩගින්
0: එ හාදිසාතක සබප්ත එහුන් තෙරනා හමේ ගෙනස්තනි
1: සබබුන් නොසූල්
0: ආදිත දොහ ගෙහිඳුණු දිහකට තිරිහුන්
1: රිපීට් හොම දොහගරේ දිහකට තිරිහුන් අදී හොනිර දොහගෙ මෙන්දර එක ජහයර
0: හම එකනි දිවේ රාජ්‍ය ගඩු
1: එංහා 47.49 kHz medium wave අදී අඩ්ඩි හෙනුවේ මේ

0: මේ දෙ රාජ්‍යගඩු දෙන් හයිගඩි හැම මිනිටුකම ගෙනස්තෙනි මිරේගේ ශාන මාදව ගොතුකේ බංගියා බංගිදුවා
1: අල්ලාහ් අක්බර් අල්ලාහ්

0: එංහා සතරස්තයක සාලිස් නුවේ කිලෝහට්ස් මීඩියම් වේව් අඩිහ නුවේ මෙගහට්ස් FM බෑන්ඩ්
1: දිවෙහි රාජ්‍යයක අඩු
2: ගඩ හැගඩි න්සස් අම්බිට දෙසකුන් මේ දිවහි රාචය ගඩු හදගම මව දිව රාජ ගන තිබ නහම ගෙන ස්තේන මේ අශ ජහර දුනියගේ කඩම පොග්‍රම් මේ පස නිස්රුම් යරකු ස්තේ පොග්‍රම මේ පොග්‍රම් ගම ගනු කොති දුනියගේ මශරම් පහකොල් දෙවේ මුහම හබරතක මවදු මෝතක මච්ච මේ අරු ගඩින් හැගඩි න්සස් අම්බිනට තේ විස්සකුන් මේ දිවහි රාජය ගඩු
3: අංගෑදී උගන්නෑදී මුනිෆෝයි සිලවා දිනමුග
4: තෙදුවරිකම්මායකු
3: එකුවරිකමායකු
4: ඒරුවෙස් මිහාරුවෙස් රයිතුන්නායකු රයිතුන්නා එම්මි ගාතුග දිවහිරාච්චයක අඩු
3: එංහා සතරස්තේක සාලිස් නුවේ කිලෝහර්ඩ්ස් මීඩියම් වේව් අඩ්ඩිහනුවෙන් මෙගහර්ඩ්ස් FM බෑන්ඩ්

කොම්මෙ නක්සකීවෙස් මරුග රහ ලිබිගන්නානේ එච්චිකෙව්. අධිතිය බෑමීහුන් කුල අමල්තක තිය බෑමීහුන්න ෆුරිහම එජ්ජජා දෙව්වානකං කශවරී ගයාමැද්දුව හුන්නේ. පහෙ නරකයින් එක්කිබා කුරව්වා ස්වරුගය වෙද්දෙවි මීහා දන්නාශ. පහෙ එමීහකු නසී බ්ලිබිගෙන් ෆිකං කශවරේ කෙහිවෙරිකම්ගෙ වගුතී උපලෙද්දේ චික්කම්ගා මෙනුයි දුනියේගෙ දිරිවුලුන් නුවේ.

මේ ගැන ස්තිරින් හප්තාගවාහක මිසිල්ස්ලාග මිහාරුස්කන සම්දාවාහක ලේෂන් මේ අල්ෆයිලා යශ්වා අබ්දුල් ගනී හදියා කුරවාෆා වාහකේ මේ හප්තාගස් වාහකෝ ශේලි මරියම් මාත්ෆා අදනන්.

0: اقترح.
1: අද සෙෆර් මිරෙග ප්‍රග්‍රම් අඩ සවුන්ගෙන් දවා එම හා බෙෆලුන මරහබාදන්නවා. මේරග ප්‍රග්‍රම් ගමි බලාලනී අශාරෝ බ්ලික් දෙහා සාද වFR රජිස්ට්‍රි කුරුම්ගේ ගානුන. මි ගානුන ගානුනුගේ දශන් හෙදිිපාවා ගවත් තකාගුලේ ගුතු මල්මත එවුම මිරෙග ප්‍රග්‍රම් ග පැර වඩන්නවනේ එක්ති සෝධි තරගියා ව්‍යපාරයා බිහේ වුසාරග පරාතුන් ප්‍රින්සිපල් බිනස් රජිස්ට්‍රේෂන් ඔෆිසා ෆත්මත් හමසා හසන් අධි රජිස්ට්‍රි සර්විස් කොන්සල්ටන්ට් යුසොෆ් නයින්. Demi registry kofawa tanekkan inge gota registry fennani hin hurumaki kiha warigge muhimu kameto den alun men by faharen eba fene mi vfar kura tantanuga e registry kurumuge e hudda nuhunna tantan ham ohunna kan alwada faha kolleve e kiha warigge kameto
2: registry fennani hin original nuota copy display kurai fa hurumaki waram muhimu kamenge to erun vfar kura tana wadeniku me hada customer unna jumla kon amuraye tunna bes e registration ge huriha maruhala ai kadatuko furihama kofawa vfari ekkan engi yagin bekende ehin nunna mahama faharig registry nukon huri tane kama shakkuko miha ko hama report ko fikama wanya algon men inspection na gos bekar wagutta ke deto e heda wegendani e mema e jumla ko bala ro vfari ge bes rakkala kan adi customer unna demes vfari a gulun huri muamala ta kura fara ta ka transparent nota defu fenna gotig ga vfari ge muamala ta kuriya gendiyuma display kure vi fa hurum aram mohi
1: දෙම් මි ගානුනුගේ දශුන් රජිස්ට්‍රී නුකොද්දේනි කොන් කාල වියපාරියෙත්තු එවිස් කාල වියපාරිය හුන්නන තෝ රජිස්ට්‍රී නුකො කුරිය දෙවේන වියපාරිය
3: ජුම්ලකො බොනානේ නම හොරිහා වියපාරිය බස් ફશામવાણી રજિસ્ટ્રી કુરેવિગેં એગે તેરેં અમિલા ફરદુંગે વિયફારી પાર્ટનરશિપ કોઓપરેટિવ સોસાયટી આદિ કુંફણિતા વસિમેને એહેન નમવેસ રજિસ્ટર કુરુમકા અનુલા મી ફસ બાવતગે માસેકે કુરિયા ગેંદ્યુમ મામિકાનોન હુરહેનાળા એગોતુંગ ઇસ્તિસ્ના વેગેમવા વિયફારીતોગ તેરેગા મુસારેનોત ઉજુરે લિબેગોતંગ અદાકુરા વઝીફાનોત મગામ તિરે જનવાર આઈ દોની સોફા સોફી ગેંગોળો દાંડવેરીકં એંહાસ અક ફોટોવરે કુડબી મેગ કુરાનામા અમીલલા દિરીળુમટકા વઝીફાગા બાયકુ ગેંગુળે ગેંગુળુમકા નુલા ગેગા નોત એત્તણુ અણેત્તણ ગોસ્કે મુદાવિક્કું ફણની હિદુમે દેનુ નમવેસ મીન માસેકતે કુરિકમુગા આવિયસ એમે બુદ્ધિવેરિકમકી રજિસ્ટ્રી કોગેં કુરિયદ દેઉ મિસાલ કા મીગે તેરે માસેકતે કુરમં દાણિકોં એદેવે ફાયદાય લિબેં ફશાફિનમા વિયફારી રજિસ્ટ્રી કુરમ બેનું વા હાલતેં અતુએ દાણે એહિદુ એ માસેકકે કુરિયા ગેંદેફાવા નં એહે ફરાતક રજિસ્ટર કોફાવાનમા એલેબોને વરબડો દેરેવીમા અલગમેંગે ઇલ્તિમાસ અલગમેંગ ઇલ્તિમાસ કુરણી રજિસ્ટ્રી કોગેં હુરિહા વિયફારી કુરિયા ગેંદેયોમા
1: મેરેગ પ્રોગ્રામ ગમિ બલાલાની અશારો બ્લિક દેહા સાદા વિયફાર રજિસ્ટ્રી કુરુમગે ગાણુના મે ગાણુના ગાણુનગે દશન હેદિફાવા ગવત તકાગુલે ગુતુ માલમત એવુમ મિરેગ પ્રોગ્રામ ગ પાર વડાન્નવણી ઇક્તિસોદી તરગિયા વિયફારિયા બિહે વુઝારાગ ફરાતું પ્રિન્સિપલ બિઝનેસ રજિસ્ટ્રેશન ઓફિસર ફાતમત હમસા હસન આદિ રજિસ્ટ્રી સર્વિસ કન્સલ્ટન્ટ યુસફ નઈમ મે હફતાગ પ્રોગ્રામ ગ મે બલાલાની અશાર ઓબ્લિક દેહા સાદા VFR રજિસ્ટ્રી કુરુમગે કાનૂના આર્ગોનમંગે પ્રોગ્રામ કુરિય મેદની એહુન તેરિંગે સવાલ તકવસ જવાબ દેવમુ અને કવિ સિતુરુ એહુન તેરિય કા ગોળફા અસ્સલામ અલયકુમ નિયુમા
4: વાલેકુમ સલા
1: નિયુમા કીને તો હાલુ
4: હાલુ રંગ
1: નિયુમા મિરે આર્ગોનમે મે વાહક દક્કાલની VFR રજિસ્ટ્રી કુરુમુગે એ કાનૂનગે વાહક કોબાતો નિયુમાગે સવાલકે තිබුණේ ව්‍යපාරින් ව්‍යපාරි ෆට්ටෑගෙන් කිහවර කාම්දරි තිබෙන්නා තෝයේ දෙතෝ
2: ආද නියුමවර රංගලු සුවාදෙන්ගේ තොති කුරෙවි ව්‍යපාරීගේ ගානෝන ඉකුලවලෙවි තම්ෆීස් කුරේෆ මිවනි ලිපේ ආම්දනීය ඩියා එක්ක රජිස්ටර් කරන් ජේ ගොතකන්නුන්ගේ තෝ ව්‍යපාරි ගේ ඉස්තිස්නා වෙෆබා ෆස් බාවතගේ ව්‍යපාරි එබවේ එන් කමින් නූන්කම වනී නම හම රජිස්ටර් කොග්ගෙන් කුරිය ගෙන්දා ගොත ව්‍යපාරි ගේ ගානෝනු එකුලවා ලෙවි ෆමි වනි දැන් රජිස්ටර් කුරුම් බර ෆසේ හ කුරේ ෆමි වගොතු මි වනි දුනියේ කොම් මෙ තා කොහුරි කම විය සම ඔන්ලයින් කොන් අලගොන් මෙන්ගේ රජිස්ටර් කුරා ಪೋರ್ಟಲ್ ವೆನ್ನೆಮ ಫಹುಗೆ ಬೇನು ಮೌಲೂಮಾತ್ ಮಿಸಾಲ ಅಮಿಲ ಫರುದುಂಗೆ ವಿಯಫಾರಿ ಬೆಜ್ಜಿಯ ಇಫರಾತೆಗೆ ನಿಯುಮಾಗೆ ಐಡೆಂಟಿಟಿ ಕಾರ್ಡುಗೆ ಕೊಪಿಯ ಕಾ ದೆಂಗ್ ಹಮ ಬಡ ಕುಡ ಮೌಲೂಮಾತ್ ಕೊಳೆ ಲಾಮೆ ಜೆಹನಿ ಲೀಮಾ ವಿಯಫಾರಿ ಬ ರಜಿಸ್ಟರ್ ಕೊಲ್ಲೆವೆ ಮಿಯದು ಹೆಂದುನು ಹುಷಾಲಾಫಿಕಮ ಬಂಜ ಮಿಯದು ದೇಜ್ಜೆಹುಂಗೆ ಕುರಿಂ ಅಳುಗುನ್ ಮೆನ್ ರಜಿಸ್ಟರ್ ಕುರುಮ್ಗೆ ಹುರಿಹಾ ಕಂತತ್ತಕೆ ಪನಿ ಮಾಲ ದೆಂಗೆ ತೋ
1: ನಿಯುಮಾ ಇತುರ್ ಸುವಾಲೆಂ ಎಬತ್ತೋ ರಜಿಸ್ಟ್ರಿ ಕುರುಮುಗೆ ಗಾನೂನುಗೆ ದಶು ವಿಎಫ್ಆರ್ ರಜಿಸ್ಟ್ರಾಗೆ ಮಸೂಲಿಯತ ಹವಾಲ್ ಕುರೆಫಾವಣಿ ಕೊಂಗ್ ಇದಾರಾಯಕತ್ತು
2: ಹುರಿಯ ವಿಎಫ್ಆರ್ಕೆ ರಜಿಸ್ಟ್ರಾ ಕುರುಮುಗೆ ಎಮ್ಮೆ ಹಾ ಮಸೆಕೆತ್ತ ಕುರೆಯಮು ಮಿದನಿ ಇಕ್ಸಿಸೋದಿ ತರಗಿಯ ವಿಎಫ್ಆರಿಯ ಲತುರ್ ಫತುರ ಬೇಹೆ ಉಸಾರಾಗೆ ದಶುಂ ರಜಿಸ್ಟ್ರಾ ಆಫ್ ಬಿಸ್ನೆಸ್ ಹುರಿಯ ವಿಎಫ್ಆರ್ಕೆ ರಜಿಸ್ಟ್ರಾ ಕುರುಮುಗೆ ಎಮ್ಮೆ ಹಾ ಮಸೆಕೆತ್ತವುಗೆ ಎಮ್ಮೆ ಇಸ್ ವೆಡಿಯಗ್ಗೆ ಗೊತ್ತು ಬಲಂಚ ಹೇ ಕಂತತ್ತ ಬಲಾನೆ ದೆಂಗ್ ಅಳುಗೊಂಡ ಎಕ್ಕೊ ಮಸೆಕೆ ಕುರ ಟೀಮುಂ ಹಮ ಕೆಂಡಿ ನೇಳಿ ಮಸೆಕೆ ಕುರಾನೆ ದಿವೆ ರಾಜ್ಯಗೆ ಇಕ್ತಿಸೋದಂ ಎಮ್ಮೆ ಫ್ಯಾದ ಕುರನಿವಿ ಗೊತ್ತ ವಿಎಫ್ಆರ್ ರಜಿಸ್ಟ್ರಾ ಕುರುಮುಗೆ ಕಂತತ್ತ ಕುರಿಯ ಗೆಂದೆವೇಕಂ ಯಾಗಿಂಗ್ ಕುರುಮಂಗೆ
1: ದೆಮ್ಮೆಸ್ ಫಾಹ ಕುರವ ವಿಎಫ್ಆರ್ ರಜಿಸ್ಟ್ರಿ ನುಕೊ ಹಿಂಗೆ ಫಿನಮ ಕಂತತ್ತ ಮೀ ವಾಣೆಗೊಯ್ ದೆನ್ ವಿದಾರದ ಫಾಣಂ ತೋ ವಿಎಫ್ಆರ್ ರಜಿಸ್ಟ್ರಿ ನುಕೊ ಹಿಂಗೆ ಫಿನಮ ಗಾನೂನು ಗಾವಾಗೊತು ಕುರುವೇನೆ ಜೂರಿ ಮನಾಯ್ ಕೀ ಕೊಬಾತು ಎವೆಸ್ ಜೂರಿ ಮನಾಯ್ ಕುರುವೇನೆ ತೋ
3: ಅದೆ ಅಣೆ ಎಗೊತು ಜೂರಿ ಮನಾಯ್ ಗೊತ ದಿಹ ಹಾಸ್ಟ್ರೋಫಿಯಾ ಗೆ ಜೂರಿ ಮನಾಯ್ ದಕ್ಕ ಎನ್ಫೋರ್ಸ್ಮೆಂಟ್ ನೋಟಿಸ್ ಫೋನು
1: ಬಾಕಿ ಮೀ ವಿಫಾರಿಗ ಕುಡಬಡು ಮೀನಬ್ಬಲ ಏ ಗೊತ್ತ ಮೀ ಜೋರಿ ಮಣ ಕುರಿವೆ ಅದದು ಕಿನೆತ್ತು
2: ಗಾನೂನ ಬದ ಇರುಗ ಗಾನೂನು ತಂಗ ಹೆದಿಫ ಮಿವನಿ ಇಕ್ತಿಸೋದಿ ಗೊತ್ತುಂ ಗೌಮ ಕುರಿಯರು ಮಟ್ಟಕಾ ವಿಯಫಾರಿ ತಕ ವಿಹಾವೆಸ್ ಫಸೇಹ ವಾಣೆ ಗೊತ್ತಂ ಹಿಂಗೇತೋ ದಿಹಾಸ್ ರುಫಿಯಾಗಿ ಜೋರಿ ಮನೆ ನಗ ನೋಟಿಸ್ ಬೊಡು ಮಿಸಾಲಕ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಎನ್ನುವ ರೀಟೇಲ್ ಚೇನಿಗೆ ತನಿಗೆ ಎಳುವೆಜ್ಜೆ ಕಮ ವಣ್ಣ ಕುರೆವೆ ಜೋರಿ ಮನೆಂಗ್ ತನ ಲಿಬೆ ಮಾಲಿ ಗೆಲ್ಲುಮ ಬೋರೆ ಬೋಡ ರೆಪ್ಯುಟೇಷನಲ್ ಲಾಸ್ ಎಬ ಆದೆ ಹಿಂಗೇತೋ ಏರು ಆಮ್ ಮುನ್ನಶ ಎತನುಗೆ ಕಸ್ಟಮರ್ ಉನ್ನಂಗ್ ಹಿಂಗಿಗೆ ಮಿದಾನ ಮಿ ವಿಯಫಾರಿಯಕಿ ಗಾನೂನ ಗವಾಯದ ಎಗ್ಗೊತ ಕಂತತ ಕುರಾತನೆ ನೋಂಕಂ ಎಗಿಗೆನ್ ದಿಯಾಮ ಎ ಲಿಬೆ ಗೆಲ್ಲು ಮಾ ಬೊಡು ಅಸ್ಲು ಮಾಲಿಗೊತು ಎನೆಗೆ ಎಚ್ಚಕಬ್ಬುರೆ ಎ ಗೊತ್ತಕ ಬೆಲೆ ಫಹುಗ ರಜಿಸ್ಟ್ರ್ ಆಫ್ ಬಿಸ್ನೆಸ್ ಕುಡಾದತೆ ದಿಹಾಸ್ ರುಫಿಯಾ ನಗಾಗೊತಂ ಹಮಜಸ್ಲಾಮ್ ಇವನೆಂಗೆತು
1: ಗಾನೂನು ನಂಬರ್ ಅಶಾರೊಬ್ಲಿಕ್ ದಿಹಾ ಸಾದಾಗ ದಶು ರಜಿಸ್ಟ್ರಿ ಕುರೆವೆ ವಿಯಫಾರಿಯಗೆ ಮೌಲುಮಾತ ಬದಲೆಂ ಅತುವೆಜ್ಜ ನಮ ಹದಂಜೆ ಹೇಗೊತಕಿ ಕೊಬಾತು
2: ಅದು ವಿಎಫ್ಆರ್ಗೆ ಎವ್ಸ್ ಮೌಲೂಮಾತಕ ಬದಲಿಂಗ್ ಆಸಿ ಕಮ ವಣ್ಣ ವಿ ಎಮ್ ಎ ಅವಹಂಗ್ ಹಮ ಅಳ್ಗೊಂಡ್ ಮೆಂಗೆ ಬಿಸ್ನೆಸ್ ಪೋರ್ಟಲ್ ಮೆದು ಎರಿಕೊಂಗ್ ಎ ಮೌಲೂಮಾತ ಅಪ್ಡೇಟ್ ಕೊರುಂ ವರ ಮುಹಿಮ್ಮು ಸಬಬಕ ವಣಿ ಜುಮ್ಲಕ ಬದಾಯಿರು ಅಹರುತ ಕುರಿಯಂ ಮಿದಾನಿ ದಾ ಇರುಗ ಇಕ್ತಿಸೋದಿ ಗೊತ್ತು ತಫಾತ್ ಎಕಿ ಪ್ರೋಗ್ರಾಮ್ ತಕ ಎಹಿ ತೆರಿಕನ್ ರಜಿಸ್ಟರ್ ಆಯ್ಬ ಫೋರ್ ಕೊದ್ದೆ ಕೊದ್ದೆ ಇರುಗ ಅಳ್ಗೊಂಡ್ ಮೆನ್ನ ಲಿಬಿಫಾ ಮೊಬೈಲ್ ನಂಬರ ಇಮೇಲ್ ಎಡ್ರೆ ಹಾ ಎಚ್ ಎಸ್ ಅಂಗ್ ಅಳ್ಗೊಂಡ್ ಮೆನ್ ಪುರುಸತ್ ತಂಗ್ ಎಬ ದೆ ಮಹುಂಗ್ ಎಮ್ ಮಹುತ ಮಹಕು ಎಫ್ ಆರ್ ಎಮ್ ಎಸ್ ಬೈ ಫಾರ್ ಎಬ ಫೋನುವೆ ಫೋನುವೆ ಇರುಗ ಔಟ್ಡೇಟೆಡ್ ಬೇನು ನುಕುರ ಇಮೇಲ್ ಎಡ್ರೆ ಹಕ ಫೋನ್ ನಂಬರ್ ಎಂಗ್ ಅಳ್ಗೊಂಡ್ ಮೆಂಗ್ ಅತುಗ ವೆಜ್ ಕಮ ಬಣ್ಣ ರಜಿಸ್ಟರ್ ಆಯ್ ಫೋರ್ ಕೊದ್ದೆ ಪುರುಸತ್ ತಗ್ ಹಮ ನುದಿಪಿ ಎ ದಾನಿ ಹಿಂಗೆ ತೋ ಎಮ್ ಬೀಮ ಎಫದ ಪುರುಸತ್ ತಗ್ಗೆ ಬೇನು ಎಮ್ ಎದೆವೆ ಗೊತ್ತುಗ ಹಿಫು ಮಟ್ಟಕ ಎವ್ವಿಸ್ ಮೌಲು ಮಾತಕ ವಿಯಫಾರಿಗೆ ಬದಲಿಂಗ್ ಅತು ವೆಜ್ ಕಮ ಬಣ್ಣ ಎದುವ ಹುನೋತ ವಿ ಎಮ್ ಎ ಅವಸ್ ಮುದ್ದತೆಗೆ ತೆರೇಗ ಜುಮ್ಲ ಕೊಬ್ಬುಣನಿ ನಮ್ಮ ಹಫ್ತಾಯಿಗೆ ತೆರೇಗ ಬಾನೆ ಎ ಬದಲು ರಜಿಸ್ಟರ್ ಆಯ್ ಅಂಗದೆವ
1: ಅಳ್ಗೊಂಡ್ ಮೆ ಮಿರೆ ಮಿ ಬಲಾಲಣಿ ಅಶಾರೊಬ್ಲಿಕ್ ದೇಹಾ ಸಾದ ವಿಎಫ್ಆರಿ ರಜಿಸ್ಟ್ರಿ ಕುರುಮುಗೆ ಗಾನೂಣ ಮಿ ಗಾನೂಣ ಬೆಹೆಗುತು ಇದುರ್ ಮಾಲು ಮಾತಾಯಕು ಅಳ್ಗೊಂಡು ಕೂಡ ಕೂಡ ಬಗುತು ಕೊಳಿ ತೆರೆಗೆ ಬತ್ತಲು ಕೊಲ್ಲಾಣ

තන්තන කොන්ස්ලං ආම්දනි ලිබේනකොට මිහරවානි ඉන්තසම් කුරේවා එහෙම උම්මිත් කරණි හම ಫತುರಿರಕ ಮಂ ಏಗ ಸಬಂ ವರ ಬೋಡ ಕುರಿಯರ್ ಮೇ ಲಿಬಿಗೆ ಹಿಂಗಜ್ಜೆ ಹಾಸ್ಕೊ ತುಲುಸ್ ಇಸ್ತಿಹಾರವೆಗೆನ್ ದಿಯುಮ್ಗ ಏ ಬ್ಯಾಹಮ ಬೋಡ ದಾರೆಂಗ್ ಅದಾ ಕೊಫ್ಫ ಮ್ಯತಿ ಮಿಹಾರ್ ಮಿರರ್ ಕೈ ಬೀಚ್ ಫ್ರಂಟ್ ತಕ್ಕಿ ಮೀ ಗೆಸ್ಟ್ ಹೌಸ್ ತಂ ಏ ಹಗಿಯತ್ ಗದ್ ಮಿಹನ್ ದಿರಿ ಉಳೆನ್ ದಿ ಫುರಿ ಗೀತ ಏಕಮ ಎತಂತ ಮಿರಿ ಫತುರಿರಕ ಮ ಗೆಸ್ಟ್ ಹೌಸ್ ತಕ್ಕ ವೇವ ದೆನ್ ಎತನಗೆ ಬೀಚ್ ಫ್ರಂಟ್ ತ ಮಿಹಾರ್ ಮುನಾಡಿ ವರ ಜೀತ್ ಕುನ್ ಜಮಾನಿ ಫೆಮರ ತರಗ್ಗಿ ಕೊರೇವ ಏ ಯಾ ಬೀಚ್ ಫ್ರಂಟ್ ಬಲ ಫಿಯಾ ಮಹಮ ಮಿರನ್ ಇಸ್ತಿಹಾರವೆಗೆ ಫುದೇರಕ ಇಸ್ತಿಹಾರವೆಗೆ ಹಿಂಗಜ್ಜೆ ಮಿದೇ ತಿಂಗ್ ಹತರ ಹಾರ್ ತೆರೇಗ දැන් යාකෝ මන්න ෆතුරේන්ගේ සලාමත රක්කා දෙක මට කාලගුණේ මේ ෆතුරේන්න මූදන් එරෙ මොන හාස්ස කුරේ ෆොයි සරහදුන් නාන දැන් ඒ සරහද්දුක වාණි මිහරු මේ හර්තකෙන් හදා ඒ සරහද්දුක බොයලුන් මස්සික මිහරු කොන්සලෝ ගේජෙන්ඩා කුරේ ෆොන්නා මිහරු අලානි කොන් සරහද්දකතෝ කොන් සරහද්දතෝ අය කොල්ලානි එහෙම අස්වාලගුණෙන් බේනවනි මිතනන් අන්න ෆතුරේන්ගේ සලාමත රක්කා දෙකන් ඒ වර ස්කන්ද කොන්සල් දීගෙන් බලටන් ජේකමකම අලගුණ ගබුල් කරණි මේ කුරීග සැබෝරි කොම්මස් වර්ක නරකාතරි ආසිදාත හිගාහ නමස් අනුගුණ මිහාර කොන්සල මේ ප්ලේන ගොත මෙකන් කුරේගෙන් දියම ෆ අලගුණ නහම යගින් කොර අන්න ෆතුරෙන්න සලාමත රක්කා තෙරක මතීග ඒ කණ්ඩලි ෆස් සරත් තෙරේග බැෆුන උලෙ වෙන් දානේ ඒගේ බෙර නේගි බොස් කණන් එරිගෙන් දා මේ කොයා දමගත නොන් මහින්දි මාලක ගෙමු ඒ කාකමේ ඉංගු ෆුර්සත් නොනණ කේනෝ නමස් කවුන්සිලුම් ෆතුරෙන්න හස් කුරේ ෆ සරහ දෙකි ඒ බෙෆුන නහම රක්කා තෙරක මා සලාමත කතෙන් එම්ම යගින්කම් ඔයි දිමාත්කව ගෙන් දාන ඒගොතුන් අලගුණ මේ රට ගීර්මති ෆරාත්කවා.

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගිය තිය බෑමීහුන් අවස් විගන්නාශෙ ඒ සුවරුගේ තයියාරු කරවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සාලිහුන්ගේ පකීචා.

0: ගඩින් ෆතිහ හතර ගඩි 30 මිනිට් මේ දිවි රාජ්‍ය ගඩු.
1: හිතායතුගේ මගුදායි.